0: ගඩින් පතිහෝ ෆස් ගඩි තිරිස් මී දිවෙහි රාජ්‍යයේ ගඩු
1: අල්ගුණමෙන්ගේ ප්‍රවාම්තන් හම්ජීෆාවා ගොතුන් දෙන් ගෙනස්තේනී කීරිත් කුරුවාන්ගේ දිවෙහි තර්ජමා කීරිත් කුරුවාන්ගේ දිවෙහි තර්ජමායි මියදු ගෙනස්තේනී සූරතුන් නිසා සතේක අශාවිස් වන ආයතුන් පශයගෙන් ඒ සූරතුගේ සතේක ෆන්සාස් නුවවන් ආයතුගේ නියල තර්ජමා විදාළු දෙපාෆාවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්
2: بسم الله الرحمن الرحيم
3: رحمن وانت رحيم وانت الله گے اسم فلم فشا گنمے

එදෙමෙදුගා එබහි ඊමාං කමායි කාෆිරු කමා දෙමෙදුගා දෙයත කිරිකිරි තිබේ හාලුගේ මිබයක විස්නූනේ අදි එබයක විස්නූනේ එබහි මුමිනුන්ගේ ජමාතක විස් අදි කාෆිරුන්ගේ ජමාතක විස් එවරින් නිස්බතෙන් වේ අල්ලාහ් මග්ෆුරත් දවා මීහා දන්නාෂ ෆහ එමීහ කට්ටකා එවස් මගේ කලේගේ ෆානක ෆෙනි වඩෙන් උගන්නවා නැතේ.

අනියාය ලිබිගෙන්වා මිහා මෙනුයි බුනා බුනමුන් නුබෑකම් ෆාලු කුරුම අල්ලෝ ලෝභය වොඩිගෙනෙන් වෙති. එබහි මීස්තකුන් තෙරේගා නුබෑකම් ෆිතුරුම ලෙවේ බාරකවාති එකි ගොයිගොතුන් එකි තන්තාංගා හිඟා නුබෑකන්තග වාහක දක්කා ෆාලුකොන් උළුමකී අල්ලෝ රුහි වොඩිගෙන් නුවාකමකි. නමවෙස් අනියාය ලිබිජ්ජ මීහා එ අනියාගේ වාහකෙන් ශක්වා කුරාම් වී ෆරෑත්තවගා ශකවාකොන් උළුමකී එම්මෙ රංගලු කමකි. අස්සවා වොඩිගෙන්වා මොළත් දෙෙන් වොඩිගෙන්වා කලවකම්ගා අල්ලෝ වොඩිගෙන් වේ.

0: එමීහකු මරුමුගේ කුරින් නුවත එකලේගෆානු අවහාරවමුගේ කුරින් එකලේගෆානං හම කශවරුම් වෙස් ඊමාම් වාන මීහකම්ගා මෙනුවී ෆොතුගේ අහළුවෙරින්ගේ තෙරෙන් එකක් වෙසනුවේ අධි කයාමෙ දුවහුන් එවරෙන්ගේ මච්ච හැකිවනිවි බේකලෝකම්ගා එකලේගෆානු වානේ.
1: කීරිත් ගුරුවන්ගේ දිව තරජමයි මියතුමි ගෙනස්තිනි සූරතුන් නිසා සතේක අශාවිස් වන ආයතුම් පශයගෙන් එ සූරතුගේ සතේක ෆන්සාස් නුවවන ආයතුග නියල තරජමා විදාළු දෙවා පවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්.
2: මුනිෆුයි ෆිල්වැදි මල්නුමත්ගේ හසානම් මුස්සලිකොද්දේ එම්මේ තු බාරකුරවේ බෑවරිය
3: දෙහිරාජ්‍යයේගේ අඩු
2: එංහස් හතරස්තෙක් සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අටිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
4: ඒ කොඩකො ෆාත ජෙහිලම ආහරමින් එහා කෑරි ගතිම මිහ උඳගුවාන ඒන චා පින් නම්බර නුෆැන්න හිසාබයගන්න තිබෙනවානි.
5: ඔබා මිතා හුන ඩස්බින් එහෙරිදෝ මෙවෙස් ඩස්බින කන්නු ලාමාණි
6: ඉල්මි නූරුන් හිත්තං ආරෝකුරුවා දෙදුනියගේ වාජ්‍යවරිකම මගු දක්කාදේ
2: තුළහෙෝ ෆුදුන්තෙරි උෆාවිරදිරුල්මක රාස්තා ෆහිකොත්තේ
6: උම්මීදු ආකොද්දී එකනිවරිකං ෆිලුවාදේ
2: දිවහිරාජ්‍යයගේ අඩු
6: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහර්ට්ස් මීඩියම් වේව්
2: අටිහ නුවයි මෙගහර්ට්ස් FM බෑන්ඩ්

0: වෝක් කුරාණි මේ අද ඒක සබුන් මේ මොදට කුරාණි කියාවරග බාරත්තෝ සම විශ්නංජයේ දැන් මේක මේ හම මෙයා එක්කෝ මේ අරුවන්මෙන් එම්මෙන් මේ අදි වාහක දක්කා දිමාවිසේ ඔය අරුවන්මෙන් මේ සිහි දුළහෙෝකමට්ටකාවෙ සම මේ රාජ්‍යක දිය වර මේ බෑස්කල් දුවා හම රීති බෑස්කල්ත මේ ගැංගුලුණු දුවස්ත වෙසම එසමා මෙස් දියනුන්තු මාදේ හස්සකොතික් ගහම මේ ස්කූල දෑරුස් බෑස්කල් ගොස්ස මේ පාක් කොල්ලා ස්කූල වදේ හම මෙහෙම වෙස් දිය ඉද මිහාරු මිසාදක මිහාරු මිසාදක මේ ජුවර් ජුවන් රිපෝටරේ විෂ්ණු ෆුලන් අයි මිසාදක මේ හම දැන් බෑස්කල් බේනු කොද්දුන් කියන බය වානි අරුණ හිවනි කොම්මස් මූව්මන්ට් තකේ ෆෙෂින් එවිජේ කරන එක හම බෑස්කල් එන්කරේජ් කොරුම් මිස් මිසමානුක බෑස්කල් තව සෙබෝරෙන් නුන් තෝ බැටරි බෑස්කල් කාලෙච්චස් ඒ ඕල්ඩ් ෆෙෂින් නුන් නැගේ අරුණ හිවන 80s 90s නුවත 70s ගොස්තුම් විසම රංගලෝ හේ කහල කන්තත්ත උගද තු හෙල්ති ලයිෆ් ස්ටයිල් මේ හිංගා බිංගා වල දුන් බෑස්කල් ගො තනකන් අවුන් ෆෙෂන් නකන් එකන් කන් හෙදුන් මේ මේ කහල කන්තත්ත දැන් ඒ එකම මිච්චීක දැන් ගන්න දෙ සයිඩ් තින් සයිඩ් විසස්වන් මීම් විසස්වන් හින් දෙන්න මීම් දැන් ඇස්වන් මේ එකන් හම ඩෙදි රංගලන් අස්තු විස් කුරම් බේනු ෆලෝ අවේ ෆ්‍රොන් සොලෆාන් আদি මේ එහෙන් කාල මේ බයික් කහල කංකම් සෑස්වාන් එහෙන් නම වෙස් අරුණ මේ විජයේ හම මේ කංකම ඇස් විශ්න මේ දැන් ෆීග කන්ත අරුවන් නෝට් කොල්ලාන දැන් කොර විසුවාදකි මුස්කුලිවා උමුරු එයි අනේ වෙහිකල් මුස්කුලිවා උමුරු දෙත්තු එවස් උමුරක වෙහිකල් දියාම ඉල්ලාදකන් වෙජ්ජේ ඉතු ඒ ෆොරතම සුවාදකි සරුකාරු නුවත සරුකාරුන් කණ්ඩාලා ඉන්තිසාම ගිතෙරෙන් එ වෙහිකල්ල ඒරු දේන්ජෙහේ අගෙ දීපේ නගානි ඉතු එහෙම විය සරුන් මෙන්න මේ අනේ එම්පීඑල් සරහද්දුගේ මේ මාසෙකේ වරන් කම රියා දුවල් මාසෙකේ කරවා මජුරින් වෙහිකල් ඩ්‍රයිවර් උන්න මේක දෙරෙක් කුරින් අරවන් මෙන් බද්දුව කුරින් ඉතු මිනිස්ට්‍රින් එබෙෆුන් නව සිප්පුළු ගොෆෙදි ෆෙම් බොඩු කම්බොඩුමකි එබෙෆුන් නකි වර රංගල වෙහිකල් ත බදට්ට බෙෆුන් ඉතු වර බොඩු ඉන්වෙස්ට් කොග්ගෙන් හම බොඩෙති වෙහිකල් ලබදෙසේ ගෙන්ගුළු වනි තිමන්න මෙන් වෙහිකල් මෙහෙන් ගෙන්ගුළමු මේ දාතා එත ජමානේ වීයේ එබෙෆුන්ගේ සුවාදකි අරුණු දෙන්න මේ ගොස්සීත එල්ලා දැන කම නැති නුවත බාකිය වෙස් නුවානේ මිනිස්ට්‍රියකුන් එකඟ ගොතක මේ ඉන්තිසාමි විසමය නුජස්සානම මිනිස්ට්‍රින් ඉන්තිසාම හමජස්සඤ්ඤා එබෙෆුන් එෆද වෙහිකල් ලිබේන ඉන්තිසාමක එක අරුණු මෙන් සොලියුෂන් එක නෙරෙන් ජේ එයි ඉකොනොමික් සෙක්ටර් එක මාසෙක කුරා බයකු මේ ඔමි ඒ ගොතකෂේ අරුණු මෙන්නක සොලියුෂන් එක නුදී ඉන්තිසාම හමජස්ස නුදී මේ අන්එම්ප්ලොයර් නුකරවෙන් ඉතු මානෙකි ඒ ලිටරලි අරුවන් මෙදෙන් නැවි ඒ සෙක්ටයිම් බේරකන් නොද වෙන අරුවන් මිනිස්ට්‍රීන් හම එෆර ඇත්තක එක්කො මස එක්කො මශ්වරා කොරමුන් දාරි අරුවන් විසම මේ මිනිස්ට්‍රීග කුරින් මේක කුරින් වෙස්සම කුරින් එහෙම මේ අදකන් නෝ මිකමුග තෙරේග මේ ඉරාද කුරවිය මස එක්කෙස් මේ කුරණි කියම වෙත් ඒ තජුරිභාගේ සදීග හම අරුණු දන්නවන් එබේෆුන්න එබේෆුන්න සිංහෙන් අරුවන් විසම අරුවන්මෙන් වර ගින බද්දුකවා කෙස් දෙකවේ හම දිමාවා බේෆුණු හැවීම ඒ එක මේ බයික්කා දෙක්කද ෆේක් නිවස් එච්චී මෙහෙම ෆෙනුනීම මේ හම ඒකාද ඩවට් සුපෙදන එක මුස්කුලි වගෙන් වෙහිකල්ලෙන් එල්ලාදාක මුජහෙන් එයන් සරුකාරුන් ගොත්තකෙන් නිම්ම දේන එම්ටීවී
1: අරුණු ස්ලෑම් එම් ටීවීන් අරුණුගේ සුවල් මියදුගේ මවුලුවක් හැන්වෙන් ගුලේක අනුසුවක් කොල්ලන් එතු නීමුණු අහර රාජ්‍යයේ ජීඩීපී පාකෙපිට මිරි අශේ පොයින්ට් එකෙන් ඉන්සත්ත ඉතුරු එපාදී නොමිනල් ජීඩීපී සතේක නවාර මිලියනුන් මච්චමි වනි අරාපා දෙන් රියල් ජීඩීපී හයින් සත්තෙන් ඉතුරුවී මෙදුවිරුමතිගේ හඟුරාමගේ සබුන් මියහරු ඉක්තිසෝදී කුරියරුන් මඩ්ජහේණකම මාලී ඉධාරතකුන් ලෆාකුපා මිවනි නමෙස් මිහාර පතුරරින් අන්න මින්වරු ඉතුරු වෙ පතුරුරුන්ගේ හරකෑ ඉතුරු ෆවායිරු මිහාරු නිමේරු ගෞමි උපදන් තිරගන් හුන්නානිකම මිහාරු සරුකාරුන් ලෆා කුරණි කිහාමින් වරි ගතෝ අදි මෑගඬු සිනායතෝගේ ජීවියේ රංගලු කුරේරුමෙන් අන්නානිකම ලෆා කුරවේතෝ
0: අද මේ අරුණු කුරින් දෙන්න විහෙන් අරුණු වර බොඩ ෆෝකස් කොග්ගෙ මියයි හම මේ ට්‍රැෆික් මස්සලිය මියදු ආග දක්ක එහෙන් නම් වර මේ රංගලු සුවාදති කුර මෙදුවිරුමතිගේ ටෙන්ෂන් කොම්මස්වරක මේ දුනි

0: تقهر. وأما السائل فلا تنهر. وأما بنعمة ربك فحدث. صدق الله العظيم.
1: තේසවි කීර්ති කුරුවන් කියවු අනිකවස් හිදාතුගමක් මේ ප්‍රෝග්‍රෑම් එක කුලිය දාන.

පුරාණම නුවත හෙයොකම වංහනා කුරාණම නුවත නුබෑකමකුන් අෆූ කුරාණම දන්නාශ ෆහෙ හමකෂවරුන් ගින ගිනයිම් අෆූ කුරව්වා කුළදුම්වන්ත කලවකම්ගා අල්ලාහ් වඩිගෙන්වේ.

0: Assalamu alaikum.
1: Miyaduga spill the tea program me baddal kolli alogan Shifan.
0: Adi alogan Shaina.
1: Miyaduga program ga alogan me wahaka dakkala me ulani aslo. Teacher unnang ehtiram koruma gulevatu ma ganu gote. Kada me haro. Shaina is teacher ge tashun kiwa fata hona ne do. Miha duas se phone ne do.
0: Bar ahar
1: ki fode aroga gina duas.
0: Lappa.
1: E bar ahar tele gas Shaina ge experience ko buna gote teacher unnang ehtiram koruma ge kiha muhim mukama.
0: ಕೇಕೆ ಬುಣಾಣಿ ವಡ ಮುಹಿಮ ಕಮೆ ಅಸ್ಲೋ ಟೀಚರ್ ನಕ್ಕೆ ದೇವಣ ಮಮ್ಮೆಗೆ ಗೊತಕ ವಡ ಗಿಣ ಮಿಹುನ್ ಡಿಸ್ಕ್ರೈಬ್ ಕೊದ್ದದೋ ಏಹ ಮಹಾಗೀಗ ತುಂಬ ಸಮ ವಡ ಬೊಡ ತೆದೆ ಟೀಚರ್ ನಕ್ಕೆ ಮಿಸಾಲಕ ಬುಣಾಣಮ ದುವಾಲೆಗೆ ದಬಾ ಕೊಳಬ ಅಳಗಣ ಮೆ ಬಾಲಾ ಮಿಹು ಎಮ್ಮೆ ಕುಡೇರು ಸುರೆ ಫೆಶೆಗೆ ಮಿಹಾರ ಚೆಹೆನ್ ದೆಮ್ಮೆಗೆ ಟೀಚರ್ ಕಾಚಕ ಕಣ ಗಿಣ ವಗುತು ತಿಬೇಣಿ ಸ್ಪೆಂಡ್ ಕುರೆ ಫದ ಏಹಮ ಟೀಚರ್ ಎಹ್ತಿರಾಮ್ ಕುರುಮಕ್ಕೆ ಕೊಮ್ಮೆ ಕುಚ್ಚಕುವಸ್ ಕೊಮ್ಮೆ ಹೆಂಗ್ ಕುರಂಜ ಲಾಸಿಮ್ ಕಮೆ
1: ಎಮ್ಮಾ ಶೋ ಫಶಾಲು ಮಿಸ್ ಅಳಗೊಂಡು ಬರ ಅಸರುಗದ ವಾಹಕ ಯಾಕು ಮಿ ಫೆಶಿ ಮಿಯದ ಅಳಗೊಂಡು ಬಣ್ಣ ಯಾಕು ವಿವಾಹಕ ಕುಡಕ ದಕ್ಕಾಲ ಅಳಗೊಂಡು ಬಂದು ಬದ್ದ ಕೊಲ್ದಾಣಿ
0: ಜಿಕ್ರ ಕಾಲೇಜ್ ಗೆ ಪಾರ್ಟ್ ಟೈಮ್ ಲೆಕ್ಚರ್ ಶುಹುದ ನಸೀರ್
1: ಕಿನತ್ತ ಮಿಸ್
2: ಮರ ರಂಗಳ ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ್ ಕಿನತ್ತ ದೇಕೋದಿ
1: ಅಳಗೊಂಡು ಸಮಯ ಕರ ವರ ರಂಗಳ ಕುಡಕ ಮ ಮಿಸ್ ವಿವಾಹಕ ದಕ್ಕಾಲ ಮತ ಅಳಗೊಂಡು ಮಿಸ್ಸಸ್ ಕಿಯವದೆ ಪಾರ್ಟ್ ಟೈಮ್ ಲೆಕ್ಚರ್ ಆಗಿ ಗೊತ್ತು ಗದ ಉಳೆಯರು ಮಿಸ್ ಗೆ ಸುಣ್ಣಾಣ ಎಕ್ಸ್ಪೀರಿಯನ್ಸ್ ಸ್ಟೂಡೆಂಟ್ಸ್ ದೋ ಮ್ಯಾನ್ ಮಿಸ್ ಅಳಗೊಂಡು ಗೆ ಸವಾಲೆ ಟೀಚರ್ ಉನ್ನ ಅಸ್ತು ಕುದಿಂಗ್ ಹಿತಿರಾಮ್ ಕುರುಮುಗ ದಿಸ್ ಪರ್ಸನಾಲಿಟಿ ಟ್ರೈಟ್ಸ್ ಹೆಚ್ಚಿ ಟೀಚರ್ಸ್ ವರ ದೆಣೆ ಗಣವೆ ತಸು ಕುಜ್ಜಕು ಇಕ್ಕಿ ಗೊತ್ತಕ್ಕದ ಟೀಚರ್ ಕ ಟ್ರೀಟ್ ಕುರಂಜಾಮು
2: ಕುಜ್ಜಾಗೆ ಉಳು ಹುಣ್ಣ ಗೊತ್ತೋನ್ನೋಣಿ ಆಮ್ ಕುಜ್ಜಾಗ ಸುಲು ಕಬ್ಬಲ್ಲ ಫಹಮ ಟೀಚರ್ಸ್ ಅವರ ರಂಗಳ ದನ್ಗನವೇ ದೆಮ್ಮೆ ಫಶ ಮೊಮ್ಮೆಸ್ ಶೈನಾ ವಿಸ್ಫಾಹಂ ಕೊಲ್ಲಾಫ್ ಇವರ ಗಿನವಗುತ ಹೇದಮಿ ಕುರಣಿ ಟೀಚರ್ ಉಣ್ಣ ಆಯ್ಕೊಗೆ ಏ ಮಾಸ ಅಳ್ಗೊಂಡ್ ಮೆನ್ ಟೀಚರು ಕುದಿಂದಕ್ಕೆ ನೀ ಹಮ ಅಳ್ಗೊಂಡ್ ಮೆಂಗೆ ವಿಸ್ತಾರಿಂಗ ಗೊತ್ತುಗ ಎಹಮ್ ವೇಮ ಹಮ ಎಕಲೆ ಕುದಿಂಗೆ ಬಿಹೇವಿಯರ್ ಜಂಗಣ್ಣ ಬದಲ್ ತಕ ಹುರಿ ಹಾಯ್ ಚವರ ರಂಗಳ ದನಗಣವೆ ದೆಂಗ್ ಇಹುತಿ ರಾಮ್ ಕುರು ಮೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ಅಳ್ಗೊಂಡ್ ಮೆನ್ ನಗಾ ಫೈಂಗ್ ಇರು ಅಸಹಗೀಗತ ಕಮಿ ಇವರ ಮುಹಿಮ್ ಮುಕಮೆ ಟೀಚರ್ ಉಣ್ಣ ಇಹುತಿ ರಾಮ್ ಕುರುಮಕಿ ಬೈ ಫಾರ್ ಅಳ್ಗೊಂಡ್ ಮೆನ್ನಂಗ್ ಹೀವಾ ಕಹಲ ಇಹುತಿ ರಾಮ್ ಕುರುಮೆ ಬುಣಿಮ ಹುರಿ ಹಾಕು ದಿಂಗ ಕಲೆ ಟೀಚರ್ ಕ್ಲಾಹ ಬಣಿಮ ಕೊಳತ್ತೆ ದೂಮೆ ಮೀ ಇಹುತಿ ರಾಮ್ ಕುರುಮ ಕೇದ ಏಕ ಮಸ್ಸ ಹಾಗೇಗತುಗ ಟೀಚರ್ ಗೆ ಹೈಸ ತುಂಗ ಅಳುಗಣ ದನ್ನವಾನಿ ಯವರೆ ಫುಂಕೊ ಮೀತಿ ಗುಳಿ ಫಮಿ ವನಿ ಉಂಗನು ಮುಗೆ ಮಾ ಹೌಲಾ
1: ಮೇನು ಟೀಚರ್ ಉನ್ನ ಎಸ್ ದರಿಯರು ಉನ್ನ ಆಗುತ್ತ ತಿಮುನಾಗುತ್ತ ಗವಗುತ್ತ ಯದ ಕುರಾನ ಸ್ಪೆಷಲ್ ಬಾಂಡ್ ವಿಸ್ ಫಾರ್ಮ್ ಮಾಡಿತ ಅದು ಯಾ ಎಕ್ಕೊ ದಿಂಗ ಹಮ ಇಹುತಿ ರಾಮ್ ಇಸ್ ಮ್ಯೂಚುವಲಿ ಇನ್ನಾಣಕ ಮದ್ದ ಅಳುತ್ತೆ ಅಳುಗಣ ಸಮ ಟೀಚರ್ ಉನ್ನ ಇಹುತಿ ರಾಮ್ ಕುರಮು ಐದೆಂ
2: ಅಳಗೊಂಡ್ ಮೆನ್ ದೆನ್ ಅಮ್ಮ ಏಕ ಕುದಿನ್ ಅನೇ ದರಿಯವರು ಟೀಚರು ನಂಗೆ ಹುತಿ ರಾಮ್ ಕೂರ ವಾಹಕ ದಕ್ಕ ರಸವಾಗಿಗತು ಅಳಗೊಂಡು ದೆಕ್ಕ ಗೊತ್ತು ಗಮಿ ಹಮ ದೆಫರಾ ತುಂಗ ಅಣ್ಣಂಜ ಹೆಚ್ಚೆ ಮೀ ಹೆಮ್ಮ ದರಿವರು ಹಮ ಟೀಚರು ನಂಗೆ ಹುತಿ ರಾಮ್ ಕೂರ ಗೊತ್ತ ಹಮ ಟೀಚರು ಬಸ್ ದರಿವರು ನಂಗೆ ಹುತಿ ರಾಮ್ ಕೂರಾನ್ ಎಹ್ ಮರಂಗಳು ಟೀಚರ್ ವೆಜ್ಜಯ್ಯ ಮಿ ಹರ್ ಮಿಸಾಲ ಕತ್ತಿ ಕುದಿಂಗ ಇಹು ಸಾಸ್ತಕ ವೆಸ್ವಾನ್ ಎಹ್ಮ ಇಹು ಸಾಸ್ತಕ ವೆಸ್ ಹಮ ಹುತಿ ರಾಮ್ ಕೂರಾನ್ ತಿ ಕುದಿಂಗ ವೆಸ್ ಯಾಲ್ ತಕ ವಾನೆ ಹೆಣ್ಣು ಎಹ್ಮ ವೇಮ ಹಿಯಾಲ್ ತಕ ವೆಸ್ ಹಮ ಅಳಗೊಂಡ್ ಮೆ ಟೀಚರು ಬಸ್ ಜೆಹೆನ್ ಇಹುತಿ ರಾಮ್ ಕೂರಾನ್ ಎಹ್ಮ ಮಾಣೇಕೆ ಅಸು ಮಿಸ್ ಬುಣಮ್ ಮಿಳೆ ಹೆಚ್ಚಕಿ ಅಸು ಹಾಗೆಗತುಗ ಕ್ಲಾಸ್ ರೂಮ್ಗೆ ಮಿ ಮಾಹೌಲಕಿ ಟೀಚರುಣ್ಣ ದರಿವರುಣ್ಣ ಮಿ ದೆಫರಾತುಗೆ ದೆಮೆದುಗ ಒನ್ನ ಇತು ಬಾರ ಮಿ ಇಹುತಿರ ಅಮ್ಮ ಮೀಗೆ ಮಚ್ಚ ಬಿನಾವೆ ಫೌನ್ನ ಹಮ ಆಯ್ಲಾಯ್ಕೆ
0: ಎಹವೆಜಯಮ ಕುದೆಣ್ಣ ಕಶ ಗಿಣಫಾರ ಕಣ್ಣೆಗ ತೊ ಇಹುತಿರಂ ಕುರಂ ವಿ ಕಿಹಿನೆ ಕಮೆ ಮಿ ಕೊಂತಾ ಕುಂ ಕೊಂ ರಾಜ್ಯ ಕುಂ ಆಚ ಕಮಿಸ್ ಕಿನ ಕುದೆಣ್ಣ ಕಶ ಣೆಗ ಮಿ ಹರು ಕುದೆಂ ಬಡುಗೆ ಗಣ್ಣೆರೆ ಇಹುತಿರಂ ಕೆ ವರ ಬಡ ಟಾಪಿಕ್ ಅದ್ದೋ ಮ್ಯಾಮ ಫ್ಯಾನ್ ಇಹುತಿರಂ ಕುರಮ ಹೆಮ್ಮಿ ಹುಣೆ ಇಹುತಿರಂ ಕುರಮ ಮಿ ಹುರಿ ಆಚ ದಕ್ಕಾರ ಟೀಚರ್ ನ ಕಿಹಿನೆಗೆ ವಕ ಇಹುತಿರಂ ಕುರಂ ವಿ ಕೊಂಕಾಲ್ ಕಂಕಮಕಂ ಹಿಯ ಬಡ ಮಿ ಸಮಾಲ್ ಕಮ್ಮೆ ದೆ ಮಿ ಜೇಣೆ
2: ಅಸ್ಲು ಮಿಸ್ ದೇಖೆ ಗೊತ್ತುಗ ಇಹುತಿರಾಮ್ ಕುರುಮಕಿ ಮೀ ವರ ಕುದಿಕ ಕಂತತ್ತಕ್ಕುಗ ತೆರೆ ಅನ್ನ ಕಮೆ ಈಗ ಇಹಾ ಕಮೆ ನೋಣೆ ಮೀಕಿ ವರ ಕುದಿ ಕುದಿ ಕಂತತ್ತಕ್ಕ ತೆರೆ ಸಮತಿ ಕುದಿನ ತಿಕುದಿಂಗ ಟೀಚರ್ ಉನ್ನಂಗ ಇಹುತಿರಾಮ್ ಕುರ ವಿಧಾನ ಮಿಹಾರ ಮಿಸಾಲಕ ಬಲಮ ಹೆಂಗ ಫುರ ತಮ ಕಮಕ ಕ್ಲಾಸ್ ರೂಮ್ ಗಮ ಹನುಮಾನ್ ಮಿಹಾರ ತಿಕುದಿಂಗ ಕ್ಲಾಹ ಗಡಿಯಂಗ ಕ್ಲಾಹ ಬೇಣುಂ ವಾ ಹುರಿ ಹಾ ಮೆಟೀರಿಯಲ್ಸ್ ತಕ್ಕ ಹಮ ಯಗ್ಗೆ ನಾವು ಹಗೀಗತುಗ ಮುದರಿಸ್ಗೆ ವಗುತಂಗ್ ಇಹುತಿರಾಮ್ ಕುರವೇ ದೆಂಗ್ ಹಮ ಏ ಆಯ್ಕೊ ಮಿಸ್ ಸುವಾಲೆ ಕೊಲ್ಲಂ ಬೇಣು ಮಿಹಾರ್ ಮಿಸಾಲಕ ಮೀ ತಿಕುದಿನ್ ವಾಹಕ ದಕ್ಕ ಗಡೀಗ ತಿಕುದಿನ್ ಗಾಡು ನಾ ಹಾ ಎಹಂ ಬೇಕ ವಾಹಕ ದಕ್ಕಾಮು ಕಿನ್ನ ತಿಕುದಿನ ಹುಸಾಸ್ ಕುರವೇ
0: ಡಿಸ್ರೆಸ್ಪೆಕ್ಟೆಡ್ ದೋ ಅಳಗಣ್ ಮೆಂಕಿ ಆಯ್ಚೆ ಕೀಗೆ ಬುಣಾಣಿ ಅಡಿ ನಾಹಣಿ ಬಾಯೇಗ್ ಇನ್ನೋ ಎಕತ ವರ ಲೋನ್ಲಿ ಫೀಲಿಂಗ್ ಅಣ್ಣನ್ ಕಣ್ಣೆಂಗ ದೋ
2: ಎಸ್ ಹಮ ಏ ಹುಸಾಸ್ ತ ಟೀಚರ್ ಉಣ್ಣ ಕುರವೇನೆಯೇ ಅಸ್ತು ಮಿಸ್ ಬುಡಮ್ ಮೇಳೆನಿ ಮಿಹಾರ ಮಿಸಾಲಕ ಕ್ಲಾಸ್ ರೂಮ್ಗೆ ತೆರೇಗ ಟೀಚರ್ ಉಂಗಣ್ಣ ದೆಮುಂದ ಗಡೀಗ ತಿಕುದಿನ್ ತಿಕುದಿಂಗ ವಾಹಕ ತಕೋಗ ತಿಕುದಿಂಗ ಓನ್ ವೋರ್ಗ ಹೆಂತಿ ಬೇಕಮ್ಮ ಲಮ್ಯಾಮ್ ಸೋ ಹಮ ಏವ ಸಿಹುತಿರಾಮ್ ಕುರುಮ್ಗ ಗೊತ್ತು ಕುರ ವಿಧಾನ ಕಮಿಕೆ ಫಿಲಾವಳ್ ಕೊರಿಯದ್ದ ಗಡೀಗ ಅಡು ಎಹುಂ ಕಾಣೋಲ್ಲ
0: දැන් ඒගේ තුරුන් කොංකල් කංකම කරවෙන්
2: දැන් හම ඒගේ ඉතුරුන් අලුන් මෙන් හම එකන් ක්ලාස් තෙරය කරනවා බලානේ හංගා බදමා බේරු තෙරය හම බේරු තෙරෙන් විස් බයි ෆාර ටීචර් උනා දිමා වාන හෙන්න මෙ හර ස්කූල් ගම හලුග තෙරේ ගෞලේ රු සමිකන් ක්ලාස් රූම් ගේ තෙරෙන් නුනේ ටීචර්ස් ආ දිමා වානේ කි එහෙම මේ හම ක්ලාස් රූම් ගේ මහලු නෝනස් බේරුම් වේ සම ටීචර් ෆෙන් අයර හිනි තුම් වෙලා සලාංගෝ වාලා අදබ හුතිරාම එක්ක මුආමලා කරුම් ඒ වේ සම වර හම හුතිරාම් කරුම් ගේ ගතුන් අල්ගොන් මෙන්න කරේ දාන වර කොඩ කොඩ කම කි
1: මෙහා රස්ලෝ මිස් ගස් කුටි ගතවලි මෙහා තේ ඔන්න නැතද
2: මිස්ස්
1: කෝ ගම කියවා වලනින්ත අලගොන් කොල්දම් බෙන් රස ගස් මිස් මිස් ගේ ටීචර් උනා දෙතර මිස් කිනන් හැ කන්ත බෙහෙට්ටි අස්ත
2: අස්ත මේ ප්‍රෝග්‍රෑම් ක බුනා චනෝ බට් ද ට්‍රූත් ඉස් මිස් අකේ හම වරන් ඔබීඩියන්ට් කොච්ච වර මඩ මෑතිර වරන් ඔබීඩියන්ට් කොන් හමුලුනු කොච්ච මිහාර වෙස් මිස් ගේ ටීචර් කසුවා කොල්දිය සම ආයි ඩොන්ට් තින්ක් යූ විල් ගෙට් එනි අදා ආන්සර් හම ඉවෙන් ඇඩකේ හම මඩ මෑතිරි බස්සහ කොච්චකේ සෝ ඉට්ස් නොට් ඕල් අබවුට් ඇකඩමික් කේ හම එකනි ඇකඩමික් කොත් නෝනී යාම් හම එකනි ඇකඩමික් තිකුදින් ගෙන්න මාක්ස් එන්නුනේ තිකුදින් ගේ අදබු එයි වරම
0: දැන් මිහර මි ගොතන්ග කුරින් ශිෆාන්ග බුණි පොයින්ට් එක කුඩ කොයින්ග ඩීප්ලී කොම් බුණායර බයික් කුදින් තිබෙන්ට ඩිෆරෙන්ට් පර්සනලිටි ට්‍රේට්ස් තෝ මිහර බයික් කුදින්න කේ නොටි හා ටෝකටිව් කුදින් බයික් කුදින්න කේ වර ටෝකටිව් කුදින් මි දෙවත්තර කුදින්න දැන් මිසාජ දෙ මි දෙක කුදින්න ව එක කෙක් ගුතස් ඩෝ හතරම් කුර වේණි මිහර මි කුජ්ජ වර කනුලා අඩව හායර මි කුජ්ජ සල්කන් හා වහක දක ක කෙරින් කුජ්ජ නෝ මි කිය සුවල් කොන් එක හල් කන් කන් කුරුම කේ සාඩන කේ කොත හතරම් කුරම් කුර වේ කන් කම ඒ කියා දේ ටොපික් තක සුවල් තංගු ෆද්දා කුරුම කි එක මි වහක දක නෝ කෙර කුජ්ජ කයි නොකරන්නේ සුවකුරාක එහෙමද කුජ්ජා කොංකහකන්තතක කුරවැණි
2: ආමුගතක මිස්මෙන් කුරාකම කිමි හර මිසාලකක් ලාහුගේ එකල මණ්ඩමන්තිරි කොන් එවස්වරක පාටිසිපේට් වාන් නොකරිෆා ඒ ඉන්න ස්ටූඩෙන්ට මිස්මෙ මඩු අනේ ගෙන්නානේ ෆිලාවලුගේ තෙරෙයින් ඒ පාටිසිපේෂන් මි හර මිසාලකක් එමෙ ෆුරතම හම එකල වහක දක නොකර කුජ්ජාගේ නමුන් ගෝ වාෆ සුවාලෙ කොල්ලුන් එකල කම කොෆියාම වර වියඩ් ෆීල් එක කරනක කුජ්ජා කුරවෙන්නු නම් ඉතුර කුජ්ජාගේ self confidence දවස් වේදානේ එමෙ අසු අලගොන් මෙ මෙකෝරා කමකි එම ෆොර තම කුජ්ජා ගුරුප් මසකතුගේ තෙරෙන් රෝල්ස් තකෙද්දේනි සෝ ඒ රෝල් දීෆ ෆොර තම කුජ්ජා කුරේවේ වරුගේ රෝල් ලෙ මෙදේනි සෝ ඒ රෙස්පොන්සිබිලිටි කුජ්ජා අදා කුරම් ෆෙෂී මදෙ මඩු මඩුන් එකල කුජ්ජා එහෙන් කුදින්නා වාහක දක්කා ගුරුප් තෙරේ ගහ හදම් ෆෙෂීම ඒ කුජ්ජා යව self confidence ලිබේනේ දෙන් හෝල් ක්ලාස් ගවස් ඒ වත් වාහක දක්කන් ආමුගතගේ එව ස්ටාන්ස් එ නොලිබේ කුදින් මිස්කේ එක්ස්පීරියන්ස් ගමින් සෆාහඟ කුරෙවෙනි වාහක නොදක්කා තිබෙනි දෙන් ගින ෆහර ඒක මිස්මෙන් නැවස් වාගතකි මි ලාජ් ක්ලාස් සයිස් ගේ සබබම් ආමුගතක ක්ලාහක තිබෙන 30-32 ස්ටූඩන්ට්ස් සෝ එහෙම වාකි ටීචර් එක බුණා බහන්නුන් අලුගන් මෙන්න වාගතකි බයි ෆර එක මඩුන් ඉන්න කුජ්ජා දූ කොල්ලෙවේ වාහක දක්කා කුජ්ජා යගින ෆාල් ફોકસ කරවෙනි එහෙම වේ මහම අලුගන් මෙන් එක කුරංජ හේ කමක යසති අනති කුදින් හැමති බුණලි ගත එක දින් වෙස් ෆිලාලුගේ තේරියක් ගෙනස් බාවෙරි කොන් හම වාහක දෙකමුගේ ෆුරසත්තන් හොද දිනුමකි
0: වාකි වාහකන් දක්කා එනමකි ඩිස්රෙස්පෙක්ට් කරෝ මකුරා කම නෝනේ ඉතිරම් කුඩ කොල්ලනි කිය නෝනේ මින් කිය කුච්ච හම නොකරේ තේ දැන් ඒ කුච්චව සමයි කුච්චගේ ඕන් වේසුන් හම රෙස්පෙක්ට් ෂෝ කරනද
1: මිහාර දැන් ටීචර් උන් නම් ඉතිරම් කරුම් බාබා කොඩක ටීචර්ස් ගේ පර්ස්පෙක්ටිව් ඉන් ටීචර්ස් එක්කද මේ කුරිමති වාට් ඉස් රෙස්පෙක්ට් අර මිස් එක මිස් ගේ හයිසියතුන් ටීචර් එක ගේ හයිසියතුන් අර ඩිස්ක්‍රයිබ් කොද්දි වන්න ෆීලින් කුජ්ජෙක් ගේ ඩිස්රෙස්පෙක්ට් අමාස් වීම අස්ල
2: ඩිස්රෙස්පෙක්ට් අමාස් වීම හැම අසවර දෙරවා කමෙන් එයි එයි මිස් මෙන් අසවගේ ගතුක ක්ලාහම් මේ දනීවස් වරන් හැම මතිවරි අසමෙක් ගේ එයි තිකුදින් ගේ මුස්තකබල් උජාලා කුරු මට්ටක අදි හැම වරක් ගින මසකෙත්ත කෙවෙස් එබ කුරවේ හැම ඒ දරි වරුන් නට්ටක වර ගින උම්මීද තකෙවෙස් එබ කුර එහෙම මිහෙන් උම්මීද කුරවේ දරිවරුන් තකෙක්ගේ ෆරාතු මිහාර මිසාලක ඩිස්රෙස්පෙක්ට් ග ගොතුන් මුආමලා කුරුමුග ෂෝකුරණි ඩිස්රෙස්පෙක්ට් එහ නුනියාමු ෆිලාවලු නහදනි නුනියාමු හම මිසාලක දෙව ඉන්ස්ට්‍රක්ෂන්ස් තක ෆොලෝ නොකුරවෙනි එහෙම වි මෙක්කල ඒ ඉහසාස් කුරවේ වරන් හම දෙර වාකාලි උසස්තකෙන් හම කුරවිගෙන් අන්නනි එක හම පාසනලි අනේ හැම් බුණාකම වඤ්ඤාම එක ප්‍රොෆෙෂනලි අනේ ඒ අන්න උසස්තක කවර පාසනල් එනක චෙක ගොතක ෆීල් කුරවෙනේ දායකත දැන් මිසස් බෑනුන් තිකු දින්නා හම සුවාලෙක් කොල්ලන් මේ තිකු දින් මිහාරු ග්‍රේඩ් 12 ගම කියවනි කියව මුන්දායිරු තිකුදින් දෙකේ ගොතුග ටීචරුණන් එහුතිරාම් කුරුමකේ කොබාකමාදි තිකුදින් ටීචරුණන් එහුතිරාම් කුරුමග ගොතුන් ආම් ගොතෙක් කුරාකන්තත්තක කී කොබාතෝ
1: මිහාර අස්ල අලගොණ මෙන් ග්‍රේඩ් 12 ග වලේරුද ඒ ලෙවල්ස් ස්පෙෂලි අස්ත අලගොණ පුනාන වරබොඩ ටීචර්ස් රිලයිව් අංචේ හේදෝ ටීචර්ස් හෙල්ප කාන්නු මිකම වානලගන න්න කියවද කොමස් ැති ෙන් න ද දැ ඩිස් ෙක්් කරායන්දක මහම සම ටීචර් නගන පසන ද මිස පසන ද න තරේ දන කොම් ලික්් ලගන ටීචර දරිවර දෙතර දෙක කනෙක්ෂන් මඩමඩු දෝස්වාන අලගන දෙකකොතු ගස්තුවාම කියව දේරු සස්තු කනු අඩුව ද අලගන දෙකතු ගම හම කන්ද ටීචර හිතරම් කරන ගතු දැ සවාල් කරම කියස්කම. ඇන ස්වාල්කො දෙක ටීචර් ස්වාල්කරීම ඉස්නක ජවාබදිනුම් වෙස් එගොත දෙෙන් අලුගොඩු ගුණගතු එක්ගොත අලුගඩු මෙෙන් ඉස්නක ටීචරන අස් දෙකු තිරාගුම මුහිම්ම කමවිද ටීචර්ස් අලුගොඩු මෙන්න එච්ච එක්කද රිටර්න්කෝ එක්ස්පෙක්ටන කුරාශයද එච්ච ඹර අන්නනකම හම කමෙක්කුරයර හෝකමක්කර හෝකමකර හිතු
0: දැන් රඩගන් ්‍රම් මයි පස්න පස්පෙක්ටව එතිරාමකි සම්තින් දට ඉස් බෙල්ට් මිහාර කුරැක කොමස් ේන්සක ඉතිරම් කරන් කුච්චක උඳකු වදාන මෙසාලක වයිවඩ ්‍රස් සම්බඩ ජස්ට මට 2 සකන්සකෝ ො තැන් ඉහතිරම් කුරමකි සම්තින් නටස් බිල්ට අපේ ද මෝ ටයිම් ස්පෙන්ඩ් විද ටීච ද කුඩා ඉහතිරම්මේ පොඩුවගැ මෙතැනි අලුවන් ගබූ කරගතක ො තැන් එහැවදේ මු ඉහතිරම් කුරාර ටීචර දරිවර වර ස්පේෂල් බොන්ඩෙන් බ කරියට්වේ මෙසාලක ටීචර ඔබ වගෙන්දේ කුද්ජගේ සේෆ් ස්පේසක අරන්ඩ අඩුව පබුරි භාවර කේසිස්ත මිසාලක ද කුද්ජා මිසලක කොමස් කහල දෙරවකම වියෝගේක දැන් ටීචර ඔබවේ කුද්ජා මිසාලකමි වහකතක කියා දෙවේ කුදින්තකක මේ ටීචර්ස් මිහා හිසබ මිදනී වර බොඩ ඉහතිරම් පොගෙන වර බොඩ ස්පේෂල් බොන්ඩ්සක වගෙන්නේ ට්‍රස්ට් වගෙන්න්නේ දො එහවසේ ම ටීචර්සක හගිකච්චක නොට ඔලි ජස්ට එකමෙන් එතුරු කුරාමිහගේ හා මලයකික බ්‍රන්් හම ෆැමලිය ගොතුගේ අඩුගන් දෙකෙනින් එහැන්වීම ඉහතිරම් කුරුන් ෆොමී is somebody who gives that ihtiram kurum the back to you and then somebody that you can talk to and not feel judged misal ka by teacher un alugando grade 12 nimon ero nimeni do mi harumi by teacher un by faharu kudin bunaita ma personal karna ga ga aba bune back to the student thank for disrespectful ko in my opinion that is not professional though not professional at all teacher madaya mu kuda kon baje personal side up band up of comments or a professional wa if the teachers are not giving you respect you don't technically have to respect them back just my opinion
1: I mean miha ka meetu aru mutual respect
0: mutual respect in na ekama ko was misala ka me bunani ta teacher misala ka comments ke bunya sehena passa ha gen na ඒ වරගෙන මම මෙ බුණා සල්ම කඩික ටීචරුම් බුණානි ටීචරුම් බුණන් ජහනීමේ එහෙම බුණයිර ජෙහෙන වර රීත්කොම් බස්සහල්ලක හශම් බදලාග මිහිෙන්න්න නො එහෙම් බුණයිර මිසාක ශයිනයක මීත්සකු නුලිබේන ස්ටයිනුනේ එහමච මිහතක නොජෙහ මටු එන්නකශ ටීචරු ගොත ඉස්තිරම් කුරෙන්යා මුන්න ජෙහෙන දරිවරු ීචරක ඉස්තිරම් කර ඒ අලුවන්ට කේක
2: ඒ හම මිස්කෙවෙස් හම මේ පාසන වූ ඒ මිස සම්කරමස් බුණල මේ ටුවේ එච්චක හමයි කරනේ මිසාලක ශයිනා මිස්සන් හිතිරම් කොරියක මිස් ශයිනයි හිතරම් ගුරකම වඥාම විත් ටයිම් ඉට ගෝ
0: with time it will go and then erang aran kabu karani hama studies avas varabod effect kurane miharu teacher unne ke dol mein o level imtihan hada sha a level imtihan hada sha me border ki ka bunani rely va baya ke rely va farat ke do miharu komme kujja ka tuition avas afford no kare vane komme kujja karno de vane 3000 rupaya mahega takka fa ka tuition ka ehma je ma teachers ke do mi a maulu mata ka mi huri ha ka me dasko dek ehma je ma teachers miha bodo gapeng hedej jai am ihtiram no මිහා බොඩු යුනෝ ස්පේස ක්‍රියට් කරවිදයම එකුත්සාගේ අන්නානේ වඩ බොඩු ගැලන්තක ටීචර වකේ ගෙල්ලුමැන්නු ලිබුණස්
2: අසු හම වර රඟලු පොයින්ට ශයිනාති පහන් කොල්ලි මේ රිලේෂන්ශිප් අසු එබජහේ පොසිටව රිලේෂන්ශිපකන් හදන් අසු ඉහුතිරාම් ගවාහකද කයිරු ඒගේම කුරියන් අන්නනේ මේ පොසිටව රිලේෂන්ශිප් පොසිටව රිලේෂන්ශිප් බිල්ඩ් නොකරවේ කමවඥකාමු මේ ඉහුතිරාම වෙස් දෙකොළකුන්නෙන් බේනු මෙවා ගොත කරනු එල්ලි බේන කුදිංග ෆරාතුන් අලුවන් බේනු වාහිතරාමෙන් අලුගන කර නොලි බෑන් අලුවන් ගොස කුදිින් කරම බුණනී මිසං හිතරාම් කුරාශ එක අලුවන් මේවාහක දක්කන කුදින්න කුදිින් හුසස්තකෙන් අඩෙන්න්න හනෝනියම් කුදිින් හියාලෙන් හුෂැලීම ඒති ඒ වැලි රියච්ච කන්න හද එහම වෙජයාම කුදිින් පරතු අලුගන කර නොති බෑ අලුගොඩ බේනු හිතරම අදල්ගන්න පුුණ්ස් දෙ අනෙක් අලුගන් මෙ හම ගබුල් කුරා ගබුල් කන තනු වැරගෙන තියරීත කොන්න රි සාචිතකුන් වෙ එබදක් ටීචරුනකි රෝල් මොඩල් එහම වෙජයාම අලුගන මෙ රෝල් මොඩල් වෙජයාම අලුවන් හන කන්න ගලුවන් මෙගේ දරිවරුන් එම ර තම ඒ ඉහුතිරාම් කුරුන් ඒ යුතිරාම් කරණි කිහිනෙක්කං දක්ක දෑම්වෙස්.
0: ಅಂಡ್ ಆಫ್ ಆಹ್ವರ ಕಮಕಿ ಟೀಚರ್ ಎಹ್ತಿರಾಮ್ ಕುರಂಜ ಅವರ ಬೊಡ್ಡು ಮಾಗಣ ಸಾಪಕ್ಕೆ ಹಿಂಗೆ ಟೀಚರ್ ಕಣವು ಬಣ್ಣ ಹಾಕಿ ರೊಪ್ಪಿಯ
2: ವೆರಿ ಟ್ರೂ ವೆರಿ ಟ್ರೂ
0: ಟೀಚರ್ ಗ ಮುಸಾರ ಹಾವಸ್ ಕೂಡ ಇಹಾ ಗಿಣದು ಕಿಯವಾಗಿ ಅಣಕ ಹೆಂಕು ದಿನ ಕಿಯವಾದ ಮೆಜಹೇಣಿ ಬಾಕಿ ಸೆಟ್ ಟೈಮ್ ಎಂಡಿಂಗ್ ಇಂದ ಸಲಕ ಆಫ್ಟರ್ ಅವರ್ಸ್ ಕವಸ ಬಜಹದ ಗೊಸ ಕಿಯವಾದ ದೇ ಮಿ ಹುರಿ ಹಾ ಬೊಡ್ ಸ್ಯಾಕ್ರಿಫೈಸ್ ಗೆ ಕೊದ್ದೀಫ ಕಿಯವಾದ ದಾಯರ ಗೊಸ ಕುಜುಕ ಮೇಣಿ ಮಿಸ್ ವರ ಫೂಹಿ ಮಿಸ್ ಆಕೊಂ ಕಿಯವಾ ಹಿತ್ತಣ್ಣು ಏ ಬುಣೆ ಚಯ ಮಿಸ್ ಕಿಹಾ ದರವಾಣದ
2: ಅಸೋ ಅಳುವಣಗಿ ಮನೆ ಕೊಚ್ಚಕ್ಕೂ ಹೆಂ ಬೋಣಂದಿ ಮಾವಾನಿ ಲೆಸನ್ ವೆಸ್ ಇಂಟ್ರೆಸ್ಟ್ ಅಳುಗಣಗೆ ಹಿಯಾಲ್ ವೆಸ್ ಹೆಂಬೆ ಫುಡನ್ನ ಏಕೊಮ್ಮೆ ಅಳುಗಣ ದೇಖ ಗೊತ್ತ ಎಗೊತ್ತ ಕೊಚ್ಚಕ್ಕೂ ಬೋಣಂಜ ಹೇನಿ ಎಲೆಸನ್ ಇಂಟ್ರೆಸ್ಟ್ ನೋ ವೀಮ ಎಲೆಸನ್ಗೆ ಶಾಗುವರಿ ಕಮೆನ್ನೆ ತೀಮ ಹೆಂ ವೀಮ ಎಮ್ಮೆ ಫುರ ತಮಜೆ ಹೇ ಅಸೋ ಕೂದಿನ ಶಾಗುರಿಯ ಖಾಲಿ ಲೆಸನ್ ವೆಸಿ ಫ್ಯಾಗೆನ್ ದಾಮ್ ವೆಸ್ ಹೆಂ ವೀಮ ಏ ವೆಸ್ ಅಸ್ಲು ಮುಹಿಮ್ಮು ಕಮೆ ಎಮ್ಮ ಟೀಚರ್ಗೆ ಜಿಮ್ಮಾ ವೆಸ್ ಟೀಚರ್ವೆ ಸದಾ ಕುರಂಜೆ ಕುದಿಂಗ ಜಿಮ್ಮಾ ಕುದಿಂ ವೆಸ್ ಸದಾ ಕುರಂಜೆ
1: ಇವತ್ತ ಬುಣಾತ ಗೊತ್ತ ರಿಲೇಷನ್ಶಿಪ್ ಅಣೆ ಗೊತ್ತ ಟೀಚರ್ಸ್ ಅದೇ ತೆರೆ ಅಳಗೊಂಡು ಜೋಣಿ ಮೀತಿ ಗೊತ್ತಕ ಬುಣಾಣ ಐ ಹ್ಯಾಡ್ ಟು ಲರ್ನ್ ದಿಸ್ ದ ಹಾರ್ಡ್ ವೇ ಬಿಕಾಸ್ ಮಿಡಲ್ ಸ್ಕೂಲ್ ಇಸ್ ದ ದೆನ್ ನಾಟ್ ಐ ವಿಲ್ ಅಡ್ಮಿಟ್ ಸ್ಕೋರ್ ಆರ್ ನಾಟ್ ದ ಬೆಸ್ಟ್ ಸ್ಟೂಡೆಂಟ್ ಹಿಂಗೆ ಐ ಸ್ಟಾರ್ಟ್ ಲರ್ನಿಂಗ್ ಹಮ್ ಸ್ಕೂಲ್ ಕರಂಗಳ ಕೆಎಂ ಫೆಶಿ ಆರ್ ಅಫ್ ಹಮ್ ಎ ಲೆವೆಲ್ಸ್ ಆಫ್ ಐಮ್ ಫಾಮ್ ಹಮ್ ಐ ವಾಸ್ಂಟ್ ಏಬಲ್ ಟು ಸ್ಟಡಿ ದ ಎವ್ರಿಥಿಂಗ್ ಐ ಮೀನ್ ಡಿಸ್ರೆಸ್ಪೆಕ್ಟ್ I was kind of stubborn in the way though. Because then study in a corona, I had this mindset of if I can't study, no one else can
0: either.
1: Then handang or FR galagon to bunawang etcha kon teacher ko arang hitujong handang. Then that point onwards though, I'm arab varang aslo I had to think about this though as a teacher ang hitirang kuno ka muhim mo ka. Aslo arugon to egfahong arab ಇಂಪ್ರೂವ್ಸ್ ಕೊರೈಜೆ ಬುನಾನ ದಳಗಣ ಮೇ ಅವರಮ ಟೀಚರ್ ನೈಸ್ ಮುಹಾತಬ್ ಕೊರೈರ ಸ್ವರ ರೆಸ್ಪೆಕ್ಟ್ ಆ ಕೊಂ ಹಮ ಟೀಚರ್ಸ್ ಗೆ ಫೀಲಿಂಗ್ಸ್ ಆಫ್ ವಿಸ್ ನಾಗನ್ ದಕ್ಕಾ ಹಗೆ ದಕ್ಕಾ
2: ದೆನ್ ಅಸಮಿ ಮುಆಮಲಾ ಕರಮ ಗ ವಾಹಕ ದಕ್ಕಾರು ಬೈ ಫಾರು ಹಮ ಸಲಕ ದರಿವರು ನಾ ಕೊ ಟೀಚರ್ ನಾ ವೆ ಸಮ ಹಿ ಅಲ್ತಫಾತ್ ವಾ ತಮ ವೆ ಸಾದೆ ನೂನಿಯಾಮು ಎ ದೆಕೆ ವೆ ವಾಹಕ ಗೆ ಸಬಬುಂ ಹಮ ಹಿಂ ಹಮ ನುಜೆ ಹೊಂ ತಕೆ ಅಣ್ಣ ಫಹರು ವೆ ಸಾದೆ ಎ ಕಮಿಸ್ ಮಿಸ್ ದೆಕೆ ಗೊತುಗ ಎ ಹ್ಯೂಮನ್ ನೇಚಾ ಎ ಹೆ ಅಣ್ಣಾ ನೇ ಎ ಕಮಕು ವೆಸ್ ಮಿ ಗ ಮುಹಿಮ್ಮು ತಾಂಕೊಳಕೆ ನೋನಿ ಮಳುಗಣ ಮೇ ಹಂದಾನು ಗಬಹಟ್ಟಂಚ ಹೆ ತಾಂಕೊಳಕಿ ಅಬದು ವೆಸ್ ಎಕಡೆ ವಾಹಕ ದಕ್ಕಾರು ಅಂತ ಮಾಮಲ ಕೊರಾಯಿರು ರುಳಿ ಆಸ್ಕೆಂದೋ ಮಿಗತ ವಾಹಕ ದಿಕ್ಕು ಮುಗೆ ಬದಲ್ಗ ತಾಂಕೊಳೆ ಎಕ್ಕಲ ಮಡುಮಾ ತಿರಿಕೊಂ ಹೆನು ತುಂಬ ಮಾಯ್ಕೊ ವಾಹಕ ದಕ್ಕಾಗ ಮಸಲ ಹಲ್ಲು ಕುರ ವಾಹಕ ದೇಕೊಂ ಈ ವರ ಮುಹಿಮ್ಮು ಗಮಕ್ಕೆ
0: ಹಮ ಎಗೊತ ಶಿಫಾನ್ ಬುಣ್ಣು ಗೊತ್ತ ಐ ಹ್ಯಾವ್ ಅ ಸಿಮಿಲರ್ ಎಕ್ಸ್ಪೀರಿಯನ್ಸ್ ಅದು ಹಮ ಗ್ರೇಡ್ 6 ಸ್ಟೂಡೆಂಟ್ ಕೊ ಮಿಡಲ್ ಸ್ಕೂಲ್ ಗೆ ಅರ್ಣ್ ಕಿ ಅಬದ ಸೋರ ಬಸ್ ಹಾಕೋ ವರ ಕಿ ಕಬುಣಾಣಿ ಮಡು ಮಡಕ್ ವಾಹ ಗೆಣ್ಣಾಣಿ ಬೈ ಫಾರ್ ಕಡೆ ಹಂಗದ ವಾಣಿ ಕಮ ಕೋಸ್ ಗಿಣ ಫಾರ ಹಮ ಟೀಚರ್ಸ್ ಪೆಟ್ಟೆ ಗಿಣ ಮಿ ಡಿಸ್ಟರ್ಬ್ ಕೊದ್ದೇಣಿ ದೋ ದೆನ್ ಹೆಂಗ್ ಎಂದ ದೀಸ್ ಸ್ಟೂಡೆಂಟ್ಸ್ ಡಸ್ ನಾಟ್ ಲೈಕ್ ದಿಸ್ ಟೀಚರ್ ವಾಟ್ ಸೋ ಎವರ್ ಅರ್ಣ್ ಹರ ಕೊಡಿ ಕಬುಣಿ ಮನೋ Respect has to be earned both yes. ways though. So this teacher specifically does not respect students. Then this student said something mean to the teacher though. So she started crying and complained the entire class. So, like principal kaare ko subunani miveni kla huga miveni kudin tawara bas na hai mi class kudin punishment hai deshenge. Then ehme jayamo ಅಳುಗಣ ರೆಸ್ಪೆಕ್ಟ್ ಕೊರನ್ ಟೀಚರ್ ಎಕಂಕೋಸ್ ಟೀಚರ್ ಪರ್ಸನಲ್ ಯು ನೋ ಎಹೆಂ ಸ್ಟೂಡೆಂಟ್ ಕೈನ ಹೆಚ್ಚು ಅಳುಗಣ ಮೆಣ್ಣೆ ಪನಿಶ್ಮೆಂಟ್ ಆಸಿ ಎಹೆಜ್ ಮಿಸ್ ಮಾಡ್ಮಿ ಕಮಕ್ಕೀಗ
2: ಅಸು ಮಿಸ್ ಬುಣಾನಿ ಫೇಯಾ ನೋನೆ ದಿ ಸಿಚುಯೇಷನ್ ಗೆ ತಿ
0: ರೆಸ್ಪೆಕ್ಟ್ ಗೆ ವಹಾ ಕಮೆ ತಕ್ಕೈನ ದೋ ರೆಸ್ಪೆಕ್ಟ್ ಕರಾ ಟೀಚರ್ ಸಾಲ್ ಮಣ್ಣ ಜಾ ದೋ ರೆಸ್ಪೆಕ್ಟ್ ಕೊರಾ
2: ಯೆಸ್ ಎಹೆಂ ವಿ ಮಾಸು ಟೀಚರ್ ವಿಸ್ ಜೆಹೆನ್ ಕನ್ನೆಗೆ ಖಾಲಿ ಸಿಚುಯೇಷನ್ಸ್ ತಕೋಗ ತಂಕೊಳೆ ವಿಸ್ನುನ್ ತೆರಿ ಕಮ ಎಕ್ಕೊ ಡೀಲ್ ಕೂರಂ ಮಿ ಹಾರು ಕುಲಾ ಎಕ್ಕುಜ್ಜ ಕೂರ ಕಮೆಗೆ ಸಬಬುನ್ ದೆಂತಿ ಬಿಹುರಿ ಹಾಕು ದಿನ್ನಂ ಏಗೆ ಪನಿಶ್ಮೆಂಟ್ ಎನ್ ನೋನಿ ಯಾಮು ದೆಂತಿ ಬಿಹುರಿ ಹಾಕು ದಿನ್ನು ಜೆಹೆನೆ ಏಗೆ ಆಗು ದಕ್ಕ ಕದ್ದ ಎಹೆಂ ವಿ ಮಾ ಎ ತಂಕೊಳೆ ಮೆಚು ಆಕೊ ತಂಕೊಳೆ ಜಿಮ್ಮಾದಾರು ಕಮ ಎಕ್ಕೊ ಅಸ್ಸು ಯಂಗ್ ಅಡ್ರೆಸ್ ಕೂಡ ವಿಧಾನೆಯ ಬಟ್ ಅಡ್ರೆಸ್ ನುಕೊದ್ದು ಕೊಲ್ಲು ಮಕ್ಕಿ ವಿಸ್ ರಂಗಳು ಕಮೆನ್ನು ಸೊ ಶಿ ಹ್ಯಾಸ್ ಟು ಅಡ್ರೆಸ್ ಹಿ ಓ ಶಿ ಹ್ಯಾಸ್ ಟು ಅಡ್ರೆಸ್ ದೋ ಕಮಕ್ಕು ಅಡ್ರೆಸ್ ಕೂರ ಆಯ್ಡು ವಿಸ್ನಾಶೆ ದೋ ಎ ರೆಸ್ಪಾನ್ಸಿಬಲ್ ವಾಕು ದಿನ್ ರೆಸ್ಪಾನ್ಸಿಬಲ್ ಕೊರೋಮ
1: ಮೀಗದೆನ್ ಅಣೆ ಟೀಚರ್ಸ್ಗೆ ಕುದಿನ್ನ ದಟ್ ಇನ್ ಎಪ್ರೋಚ್ ದ ಅಸ್ಲು ಕುದಿನ್ನ ದಟ್ ಕಮ್ಯುನಿಕೇಷನ್ ಕುರಾರು ಇನ್ನ ಎಪ್ರೋಚ ದಟ್ ಮ್ಯೂಚುವಲ್ ರೆಸ್ಪೆಕ್ಟ್ ಕುರ ಎಪ್ರೋಚ ಅಕೊಂಡು ಮುಹಿಮ್ ಅಸ್ಲು ಇದೆ ನಮ್ಮ ಕಮ್ಯುನಿಕೇಷನ್ ಗಸ್ ದ ವೇ ಯು ಸೇ ಥಿಂಗ್ಸ್ ಅಸ್ ಟೋನ್ ಕುದಿನ್ ವೆಸ್ ದರಿವರುಂ ವೆಸ್ ಬೋತ್ ಹಮ ದೆಕೊಳ ದೆಕೊಳ ವೆಸ್ ದೆಟ್ ಗೋಸ್ ಬೋತ್ ವೇ ಅಸ್ಲು ದರಿವರುಂ ವೆಸ್ ಮೀನ್ ಎಚ್ಚಕೆ ಮುಣಗಣ್ಣ ಟೀಚರ್ ಮೀನ್ ಎಚ್ಚಕೆ ಮುಣಗಣ್ಣ
2: and hama tone we eke hama waram muhim wetche by far hama e tone inna gotum wes eka den hunna miha warab bonan ane hituge jiye gom wes ebave den aswage gatuga hama respect ki hama aan kuraiche ke mrs poona ne da mi sama furata ma me daira ya wandegen aero em furata ma library an nege gotuga ma sa ke kuri hama rashuga da hama la rashuga library ne gotuga ma sa ke kuri mi sang aero wes faanga kurun aero de mis war kodawan hama school ni ma fa ya ekko library an ka join ekamakwes eruwes missa faahaga kurawunu kamaki mi kudin respect kurani ekudinna ekkala fahi gulumen ufedifa ovegenne teachera ei hama warag gena faharu ekkala eru den ekkala eha rules taken anen hen mi strict ko e school ga vese habunda ka follow nu kurana ekam warang hama gena faharu demawane kudin by class takuga by gadi takuga noni by periods takuga klau ga no tiben wegen they come to library da den hama ekudin mitibeni label wefa ekkala naughty hyperactive madun nuhurewe mikale labels ta kedevi fami unnani but when they come to the library ki ekkala silent board jahawa inna tando they never break my rules a positive relationship algon menna build no kurawuni ma bay faharu yabadima ave yamasere take so me de columnes masakke kuranje he kamake as a positive relationship build kuran eye em muhimmo e kamaki asage gatu kame huri ha itchegeves em muhimmo noniyam main focus aki eye
1: nar mesti bunagatu ka kla handu di me da teacher misalakan unintentional edo without knowing without his knowledge ja hadi kurai fan kamaka misalaka okay students have to acknowledge that though by teacher yes. hunnanaka different traits different tafat mizaj chido by far kudin ulana ma ekada wahaka acknowledge nokon hama gastuga klahan nokos teacher mi wenakam ekuri me kon oy punana dohaga skora kame egotan aslo alguna de gotuga hana alo kamen no do wan kamen no ba kure jabunan do teacher carry gas punan ma miss anuni so alagondu deke gotuga so watti kure ni alo kamen no ne
2: Then asso hama kodin ge terega ves tafatu kodin ule gota teacherun ge terega ves ule ne tafatu mizaju tak ge kodin a me teacherun den hama kodin ge terega ves me uleni emotionally balairu ves hama ka emotions control kurum ga ves nota manage kurum ga ves tafatu level tak ge kodin teacherun ge terega ves hama it's the same so asso kodin ves hama komisar ka ves nalen jehen kanne hori ha teachers dang evaraka ane manager no kore vene he emotions because we are also human
0: miha badagena dakkala vedu dakku dinna teacher na ehtiram kuran cha waqa mitaga de bai ko mandu e abo beleni verin na teacher na miha beleni verin vest teacher na ehtiram kuran aba je teacher pucha beleni verin na ehtiram kuran mitan na beleni verin na tari varon na na tapata ki ko ehtiram kura level ko
2: ehtiram kura level ga miha beleni verin na teacher na e inani asu waki relationship ekam beleni verin ge vest teacher un ge vest mi huri ha emmen ge vest asu hagi gatu ga main goal la ke nuni ya main focus ki dari varun na ehma beleni verin ve sadi teacher un ves mi uleni dari varun na rangalu ko etta ಹೋದ ಅದೇ ನಮ್ಮ ವೆಸ್ ಬೆಲೆನಿ ವರಿ ನಾನು ಕ್ಲಾಹ ಕಿಯವಾಕ ಏಕಮ್ಮ ಅಳುಗನ್ ಮೆನ್ ಟೀಚರುಂಗ ವೆಸ್ ದಿಮ್ಮಾಯಂ ಏಕ ಬೆಲೆನಿ ವರಿ ನಾವೆ ಸೆಕ್ಕಲ ಗಾಯಗಳು ಮೆನ್ ಉಫದ್ದ ಕ್ಲಾಸ್ ರೂಮ್ಗ ಅನೆ ಹಿಂಗಾ ಕಂತತ್ತ ಶೇಯಾಕೋ ವಾಹಕೇಕಿ ಏಕಲೆ ಫೋರೂಮ್ ಮೆನ್ ನೆತಿ ಹಗೀಗತ ಅಸು ಬೆಲೆನಿ ವರಿ ನಾ ವಾಹಕತ ಹಿಸ್ಸಾ ಕುರುಮಕ ಅಳುಗನ್ ದೆಕ ಗತಕ ವಾರ ಮುಹಿಂ ಮಕಮೆ ಏಮ ಎ ರಿಲೇಶನ್ಶಿಪ್ ಬೆಲೆನಿ ವರಿ ನಾ ಇನ್ನ ಜೆನ್ ದೆನ್ ಬೆಲೆನಿ ವರಿ ನಕಿ ಅನೆ ಹೆಂ ಬಲಾಯಿರು ಮೆಚೂರಿಟಿ ಲೆವೆಲ್ ವೆಸ್ ಹೈ ವಾನ್ ದೆನ್ ಹುರಿ ಹಾ ಬೆಲೆನಿ ವರಿ ನಕಿ ಏಹಾ ಏಕದ ಕಿಕತ ಅವೆಯ ನೂನಿ ಯಾಮ್ ತಂಕೊಳೆ ಅವೆಯನೆ ಸೆಕ ದಬ್ಬೆಲೆನಿ ವೆರಿಂ ವೆ ಸಮ ಎ ಬೌಳು ಬಾಳ್ಗಣ ಮೆಂಗೆ ತೆರೆಗ ಹೆಂ ನೂನಿ ಯಾಮು ಟೈಮ್ ನೂಮುಗ ಸಬಬುಂ ಎಕಲ ಪೇರೆಂಟ್ ಟೀಚರ್ಸ್ ಅ ಬೈ ಫಹರು ಎ ಬಾ ತಂಕೊಳೆ ಎಕಲ ರಿಲೇಶನ್ಶಿಪ್ ದಬ್ಬೆಗೆಂ ಎ ಬಾ ದೆಹೆಂ ಎ ಹುರಿ ಹಾ ಕಮಕ ವೆ ಸಸ್ ಟೀಚರ್ಸ್ ವಿಸ್ ನಾನೆ ಎಮ ಬಿಕಾಸ್ ಟೀಚರ್ಸ್ ಗೆ ಅಸೋ ಎಮ್ ಮುಹಿ ಮು ಬೇಣು ಮಕಿ ಎಕ ಕುದಿನ ರಂಗಳು ಗೋತೆಂ ಹೋದ ದಿನು ಕುದಿನ ಗ ಮುಸ್ತಕ್ಬಲ್ ಉಜಾಲಾ ಕೋ ದಿನು ಎಮ ಟೀಚರ್ಸ್ ಹಮ ವಾಹಕೆ ಕಿ try kurane reach kuram parents aves then parents ang them benwa message nge bay bay faharu alugan mennang ekada parents aves eba ekakudin ba tibba faves teacher disrespect kurave khalagota ka wahake ba dekeve kitam me hingham nu jahunas alugan bunane wahake ki tariwaru bahatta fa teacher disrespect wagota wahakano dakashe ei warang ehin khala mindset kudinge ufedigen annane ege sababun kudin hitan arana mi echenginge teacher no ne me na kanta kurane mi henne so war negative attitude and no nia mindset kudinge build wegen anna kamen egota kudin ba tibba ಬೈಫಾರ್ ಅಲ್ಗೊಂಡ್ ಮೇನ್ ಹೀವಾನ ಗ್ರೇಟ್ ತ್ರೀಗೆ ಹುಣ್ಣ ಕುಜ್ಜ ಕುಜ್ಜ ಅಲ್ಗೊಂಡ್ ಮೇನ್ ದಕ್ಕ ವಾಹಕ ಅಡೆನ್ ನಾಹೆ ಮಿಸಾಲಿಕ ದೆವೆಲ್ ಇನ್ ವೇರಿಂಗ ಕಾನ್ವರ್ಸೇಷನ್ ನ ಮಿದಾಣಿ ದೆನ್ ಹಿ ತಂಗಾರಾಣ ಕುದಿ ಮದಿ ವರ ಕುಡ ಅಡೆನ್ ನಾಹೆ ಬಟ್ ಯು ನೆವಾನೋ ಕುಡ ಕುದಿನ್ ಹಮ್ ಗ್ರೇಡ್ ಟೂ ತ್ರೀ ಗ ತಿಪೆ ಕುದಿನ್ ವೆ ಸಮ ಎಬ ಹಮ ಅಡು ಹಾಫ ಏಕಂತ ತಂಗ ಎ ಬರಿ ಪೇಟ ಕೂರೆ ಎಹಂ ವೇಮ ಏ ವರ ಮುಹಿಮ ಕಮ ಕೆ ಕುದಿನ್ ಬ್ಯಾ ತಿ ಬ್ಯಾಗಿಂಗ್ ಹಿಂ ಹಮ ನುಜ ಹೆ ಸಿಚುಯೇಷನ್ ಗ ವಸ್ ವಾಹಕ ನು ದಕ್ಕವ ಸೀದಾ ಟೀಚರ ಡೈರೆಕ್ಟ್ ಕಾಂಟ್ಯಾಕ್ಟ್ ಕೊಫ ಎ ಒಣ್ಣ ವಾಹಕ ದಕ್ಕಫ ಕುರಿಮ ಏಕ ಮಿಸ್ ಕುದಿನ್ ನಾ ವಿಸ್ ಏಕ ವಾಹಕ ಕೊಲ್ಲಿ ಗತಂ ಹಮ ಸೋಲ್ಹವರಿ ಕಮ ಕ ಮಸ ನಿಮ್ಮ ನೋನಿಯಾಮ ಸೊಲ್ಯೂಷನ್ ನಂಗ ಹೋದಂ ಹಿಂ ಗಾಶೆ
0: ಹಮ ಮಿಹಾರ ಹಮ ಗತದ್ದ ಬೈಫಹಡ ಕುದಿನ್ ರಂಗಳ ಗ್ರೇಡ್ಸ್ ನೋಲ್ ಬೆಗೆ ನೋನಿ ಕುದಿನ್ that teacher class ka rangala perform nuko gem balani wearing was so could kan teacher not so respectful way kon communicate me kurani kura era balani wearing egotta muamala ta teacher a kurima teacher na dalivaru na gulum wa sabade wara boda kika burani hala ko ge hina ro ge labba ehm we ma balani wearing unknowingly kun hama is affecting a student or not teacher gena relationship thus their education life and what they are learning and not ehm we ma ekahal kanda ta minimize kurani ke hinen he that ihtiram strong kurani ke hinen he
2: asal gan men nan ama ekaku dinnave sama ekai e bond build kura gota furatama kama ka teachers a parents avs bane bond build kuruma ke waram mohem kame den em furatama do hom feshigen miskabul kura gota em furatama do hom feshigen ekabele ni verinna kudinge e hom misale ka kujjage level la kujjage gabil kama hunar ta kai hori ha ane kanta ta teachers a phanga kurave kanta tan am furatama do hom feshigen bele ni veri ಹಿಸ್ಸಾ ಕೊರವೆ ಮುಂದಾಣ ಬೆಲಿನಿ ವೇರಿಯ ಶೋಕ ಕಣ್ಣು ದಾಣದೋ ಎಕ್ಕಡ ಮೀಟಿಂಗ್
1: ಮಿಹಾರೋ ಟೀಚರ್ ಅಸ್ಲು ತಿವಣಿ ತದೋ ಶೈನಾಸ್ ಪುಣಿ ಹೆಂ ಕುದಿಂಗ್ ದರಿವರುಂ ಅಸ್ಲು ದುವಾದು ಗಿನವತು ಇದ ಕೊರಣಿ ಟೀಚರ್ ಉಂಗ ಕಾದೆ ದೋ ಅಸ್ತು ಬೆಲಿನಿ ವೇರಿ ಮಿಸ್ ಟೀಚರ್ ಉನ್ನಾ ಎ ಹವಾದು ಕೊಫ್ಫ ವಟ ವರ ಇತು ಬಾರಕ ಎಕ್ಕೊಂ ಅಸ್ತು ದೋ ವರ ಇತು ಬಾರ ಕೊರಾತಿ ಅಸ್ತು ದೆಂ ಹಿಸಾಬು ಇತು ಬಾರ ಎ ಬ್ರೇಕ್ ವಾ ಹಿಸಾಬು ನೋನಿ ಬ್ರೇಕ್ ವಾ ಕಮ ಕುರಿಮತಿ ವಾ ಹಿಸಾಬು ಕೆ ಅಸ್ತು ಅಲಗೊಂಡ ತೆಗೆ ಗದು ಪೇರೆಂಟ್ ಟೀಚರ್ ದೆತರೆ ಕೊಮ್ಮೆಸ್ ವರೆಗೆ ನಫ್ರತೆಂ ಉಫೆ ದೆನದೋ ಏತಿ ಅಸ್ತು ದುವ್ವುಮ ಕೆ ಸಮಿ ವಚು ರೆಸ್ಪೆಕ್ಟ್ ಎದಾಮ ಪರ್ಫೆಕ್ಟ್ಲಿ ಕೀಕೆ ಉನಾನೆ ದೆಕೊಳುಂ ವೆಸ್ ಕಮ್ಯುನಿಕೇಟ್ ಕೊಗ್ಗೆನ್ ದರಿವರುನು ಬ್ಯಾಕು ಕಮೆ ಕೊರಂಜ ಟೀಚರ್ ಮಮ್ಮನೊಡಿ ಬಪ್ಪಕ್ಕೆ ಬೂಣ ಎಗೊತ್ತಕ್ಕಂತೆ ಕೊಗ್ಗೆನೆ ಅಷ್ಟು ಅಳಗೊಂಡು ಬೋಣದ ಗಿನ ಫಹಾರು ನುವೆ ಫೋ ಒಣ್ಣಣೆ ಇದು ದರಿವರು ಎಸ್ ಮಿಸಾದ ಟೀಚರ್ ನು ಬ್ಯಾಕು ಕಮೆ ಕುರೆಂಜ ನುವೆ ಬೂಣ ಹುಣ್ಣಣೆ ಹಿಫಾ ಅಟ್ಟ ಅಮಿದ್ಲಾಕ ದರಿವರಕು ಕಮೆ ಕುರಿ ಮೇರೆ ದರಿವರಕು ದರಿವರಕ ಕಮೆ ಕುರಿ ಎಸ್ ಎದರಿವರು ಟೀಚರ್ ಕಾರ್ ಎಸ್ ನೋ ಬೋಣ ಅಸ್ಲು ಎಚ್ಚೆ ಗೊತ್ತಂಗ ಹಿಫಾ ಅಟ್ಟ ಹುಡುಮ ಕೇಸ ಅಳಗೊಂಡು ದೇಗೊತ್ತುಗ
2: ವಾಹಕ ದಕ್ಕಾಗೆನ್ನೆ ಅಳವನ್ ಮೆನ್ನಂಗ್ ಅಂಸೈಲಕ ಮಸೆಲೆಂಗ ವಿಜಾಸ್ ಹಲ್ಲು ಕುರವೇನಿ ದೆನ್ ಕುರಿ ಮಿಫಾಂ ಕೊಲ್ಲು ಗುತಂ ಎಕ್ಕಲ ಪೇರೆಂಟ್ಸ್ ಸರ್ಪ್ರೈಸ್ ಲಿ ಬೇಕಮ ವನ್ಯಾವೆ ಸಮ ನ್ಯಾಚುರಲಿ ರೋಳಿ ಗದವ ಫಾರ್ವೆ ಸಾಲ ಮಿಸ್ಸಂಗ ಅಮ ಕಬೂಲ್ ಕುರವೇ ಗೊತ್ತುಗ ಮೀ ಕಲ ಮೀ ಬೊಂಡು ಮೀ ವರ ಮುಹಿಮ್ ಎಚ್ಚ ಸೊ ಎ ಬೊಂಡ್ ಫುರತಮ ದೋಹಂ ಫಶಿಗೆಂ ಬೇಡ್ ಕೂರಾಶೆ ಎ ಬೊಂಡ್ ಬೇಡ್ ಕುರವೇ ಕಮ ವನ್ಯಾಮು ಹಮ ಹುರಿ ಹಾಫರಾತಕುಂ ವೆಸ್ ಅಳುಗಣ ಮೆಮ್ಮಿ ಬೇಣುಂ ವಾ ಅದಬ್ಬರಿ ಕಮ ಇಹುತಿರಾಮ ಹಮ ಲಿಬಿಗೆಂ ಅನ್ನಾನೆಯೇ
0: ಮಿಹಾರು ಬಂಡ ರಿಲೇಶನ್ಶಿಪ್ ಸಾ ಮುಅಮಲಾತ್ ಕುರು ಮಾದೋ ಮಿಯಾ ಬೇಕು ತುಮರ ಬಾರ್ ವಾಹಕತಕ ತೆಕ್ಕೆ ವೆಚ್ಚ ಮಿಹಾರು ಮಿ ಗೆಥುರುಂ ವೆ ಸಬ ತಿಬಿ ಬಾ ವರು ಗತ್ತಕೆ ಹತಿರಾಮ್ ಕುರೆವೇಣೆ ಮಿಹಾರು ಮಿ ಗತ್ತಕ ಹಿಂಗ ಕೊಡಕಂ ವಾಹಕತಕ ಮಿಹಾರ ಎಗ್ಗತಕೆ ಮಿಸ್ ಫಹಗ ಕೊಲ್ಲಿ ಅಡು ಹುಮ್ಮ ಅಡು ಅಹಾಫ ಸುವಾಲ ಕುರು ಮೆ ಸಬ ಏಕತರೆ ಅಬಹಿಮೆಣೆ ಅಡು ಅಹಾಯರ ಮಿಸಲ್ ಕೇಣೆಂ ಹೆಯೆ ಮಿ ಅಡು ಹುಂ ಇಹ್ತಿರಾಮ್ ಕುಡ ಗತ್ತಕ ಮಿವಾಣಿ
2: ಅಡು ಹುಂ ಅಸ್ತು ಇಹ್ತಿರಾಮ್ ಕುರು ಮೆ ಮೆಮಣನೆ ಮಿಹಾರ ಮಿಸಲ್ ಕ ಕುರಿಂ ವೆಸ್ ಮಿಸ್ ಫಹಗ ಕೊಲ್ಲಿ ಗತ ಮಿಸಲ್ ಕ ಶೈನಾ ವಾಹಕ ದಕ್ಕ ಗಡಿಗ ದೆನ್ ಹುನ ಮಿಹಕ ವಾಹಕ ದಕ್ಕನ್ಯ ಅಮಿಲ್ಲೇಕ ಹಮ ಫೀಲ್ ವಾನ್ ಡಿಸ್ರೆಸ್ಪೆಕ್ಟ್ ಏಗೆ ಇತುರ ಮಿಹಾರ ಕ್ಲಾಸ್ ರೂಮ್ ಗ ಮಿವಾಗುತಕಿ ಟೀಚರ್ ಉಂಗೆ ಅಸ್ಸುವರ ಹಮ ಅಘುರಿ ವಗುತುತಕೆ ನೋನಿಯಾಮ ಕ್ಲಾಹಂ ಮಿ ಗೊಸ್ಸೈನ್ನು ಟೀಚರ್ ಫೀಲ್ ಆವಳು ಬಾದಾನೆ ಕಿ ವರ ಗಿನೈರು ಎ ಫಿಲ್ ಆವಳ ತಯಾರು ವಾಂ ವೆಸ್ ಟೀಚರ್ ವಗುತ್ತಕೆ ಎ ಬಹೇದ ಕೊರೆ ವರ ಉಮ್ಮೀದು ತಕೆ ಕೊಗ್ಗೆ ಮೀದಾನಿ ಎಹೆಂ ವಿಮ ಕುದಿನ್ ಕಣುಲಾ ಅಡೋ ಹಾಫ ಎ ಕುದಿನ್ನಂ ಏಯಿಂಗ್ ಎಂಗುನಿ ಕಿ ಹಾಮ್ ಎಂ ವರೆ ಕಣ್ ಟೀಚರ್ ಮೀಗನಿ

0: ගොලෙන් වෙච්චකි අමිල්ල නෆ්සුම් බුණාච්ච නංගතුමා දෙන්නේ උමකි අනකුන්න නිස්බෙක් කොෆ බුණම්මයා බුණම්වානි බුණුවුන් ඒ දෙවන දරජාග තිය බුණුවි කීකේ අදි ඒන එහෙන් තනෙග්ග හුට්ටාස් මිහක නිස්බෙක් කොෆ ඒන බුණුවි ගොතසේ ආරෙන් පහුන් ගොස්ස මිවාහක නංගති ඒ දෙවන දරජාග නම ඒන විදාළුවි ගොතසේ අලුගොන් පහුන් ආස් දෙන්නේවි ඒ ඉලෆ්ස් බේනම් කුරා ගොතකි නෆ්සුගේ දෙලෆ්ස් නංගතුමා දෙන්නේ උමකි අනෙකුන්න බස් බුණා දෙවන ෆරාතන් මුඛාතබුක වාහක දෙක්කුමුගා දෙවන දර්ජාගා බුණානි බුණුවුන් එම්ම මා දර්ජාගා බුණානි විදාළුව ඒ අනෙකු මිසාලක රාජී තිය විදාළුවි දැන් රාජීගේ වාහක අලුගොන එහෙන් තැනක දක්කා රාජිය දීතා නෙක්කමුගා විස් අලුගොන දන්නවානි නුන්නුන් එන එහෙන් විදාළුවි අලුගොන ගාතුවා ඒ විදාළුව අලුගණ්ඩු එන එහෙම විදාළුවීම දෙන්නේ ඒ එම් මාධ්‍යර්ජාග මිකම සමාල්ක දෙපු වරබ්බුණයිද හුරියා බේෆුන් මී වරබ්බුණක් ඔලේ තන හම එගොත රාජී දෙවන දර්ජාග අලුගුණ රාජිය වාහක දක්කාරු රාජී ඊජ වෙස් පුණුවීමෙන්නුගේ වාහක එහෙන් හම බුණුවායරෙන් අලුගුණ නංගතෙන් මිහෙන්නේ කන්තත්ත වානේ එගොත එහෙම විම බුණුවුන් එයි අනකුන්ගේ ලෆ්ස් අනකුන්නන් නිස්පෙක් කොෆ දෙවන දර්ජාග ඒ දිම්මන දර්ජාග නම බුණානේ විදාළුවෝ අද එන හාසිරුගවස් හාසිර නූන් එහෙන් තනෙග්ගවස් වාහක දෙකේ ෆරායත්තුගේ ගෛර හාසිරුග වාහක දක්කාරුස් අනකුන්න නිස්බෙක්කු වාහක දක්කාරුග මායිද්දර්ජාගා බුණානි බුණුවු එම්ම මායිද්දර්ජාගා බුණානි විදාළුව මිදහාලතුගා අලුගණු අමිල්ලියන් එම්ම වාහක දක්කා මිහා අමිල්ලිය බේනුම් කුරම් වානි දෙවන දර්ජාගා නම මිනංගතුන් තිම්මන දර්ජාගා නම දෙන්නේව ඒක මාමති සමාලුකන් දෙන්නේ කොට
1: නිකන් මේ තී විදාලේ හැම ඔලවා ලැෆියා මේ එහෙම මිහක කුරිමතීක
0: මාන්නි වෙනි වාහක දක්කා මිහ ආද ඒරුම් වාගොතකේ මිතාග මේ රියාෂායිබ මායවේ මෙදම් දන්නවා ෆේ ෆයිනන්ස් ඩිපාර්ට්මන්ට් කුදින්ගා තු ආගොන් දෙන්නේ වෙයි
1: මෙඩම් විදාල් වෙපය ඔති අප පැස
0: ආද මිහා රගල් එගොත එගොත වාක්ෆු දක්කෝම
1: ආද ඒරුන් නොන්තෝ
0: ආද
1: දෙන් ලීලා මිබුණනේ ප්‍රූෆ් රීඩ් කොප්පත හුන්නානි
0: ප්‍රූෆ් රීඩ් කුරුම කියලවන්න හිවනේ අලා කින්තෝ
1: එහෙන්තෝ
0: ඒ නොන්තෝ ඒක මිබුණනේ කුෆිලි වාෆින්තෝ නුවත අලා කියාෆින්තෝ දේති දේච්චන් අලා කියාෆින්තෝ නුවත ඒක හුන්නානේ කුෆිලි වාෆතෝ
1: අහං රියාෂා ලබ්බ අහමද් සාහ
0: ලබ්බෙන් නුබුණු වෙන මියර්මිතා ඒ ඒනක වස්මගු මිහිරි එම්ම මාතුගේ එම්වීම ආද බුණම්මානි
1: එම්ම බුණම්වි ආද
0: ආද
1: අහමද් සා ඇප්පුල දී ෆෝන්න
0: අරුවා ෆෝන්න
1: ඇප්පුල වෙජ අරුවාන
0: ආද ආද අහමද් සා ඇප්පුලන් එරුවින් මා කුරෙන් නුන් තෝ එම්
1: පුනිම ලීලා එප් ලොන්ච් කුරා ඉවෙන්ට් එක ආහාරින් කීත කුරංජෙහෙනි
0: ආද එප් ලොන්ච් කුරා ඉවෙන්ට් අවුරේ රස්මියාතුගා ඉෆ්තිතාහ කුරා රස්මියාතුගා ආහාරින් කීත කුරංජෙහෙනි දැන් මිතාගමි ලීලා වෙස්මි වෙරියක වෙවුන වර අදබ් කුඩක මං අල්ගොන්න විස්ත ලීලා වාක්ෆුල දක්කංජෙහෙනි එනගේ මොහොස්සෆා හම මායිත් දර්ජා ගාම වාග දක එම්මි ග කිදෙන් ඒ එකුජ්ජා එන වාක් මි දක්කනි ආදෙ ලබ්බ කියාගේ මී ආදෙ ආද වඩාගේ තුන් කියාගේ එහෙම විජිකම වානම මී ඒන එන වාහක දක්කන් ජෙහෙනි හම එම්ම මාය දර්ජාග ඒ මීග දර්ජ හිෆේට්ටමුග ඔන්නම්වා එම්ම රීත උසූලකි අදබකි ඒ එමීහෙක්ගේ වාහක දෙන් අලුගොඩු රාජයා වාහකමි දක්කනි එම්ම මාය බහුන් දෙන් රාජී අලුගුණා වාග දක්ක ආ දෙන් කලේතිය කොන්තාක ගොස්සේ කික්කුරගේ අහරෙන් එහෙන්නෙන් වාහක දක්වාගෙන් නවාන ලීලා වාහක දක්කම් වානි මී එප් ඉෆ්තිතාහ කුරා රස්මියාත් ග අලුගුණ කීත්තෝ කුරන් ජෙහෙනි කොංකමෙත්තෝ ඒ විදාළු දෙ බල්ල වාසේ ඒ ඒනග මෝස්සෆෙන් නොන්තම ුලනි එහෙම විජිකම වානම එම්ම මායි දරජාග එවාහක දක්කමාන ඒ මීන ලීලා මියදුමි ඉන්නේ මකාම වඩායම් පාණේ රියාෂා මාදම එහෙම තම්සීල කොද්දෙන් ජේනි අලුගොන් මෙ මිරීති නමූනා බස්මග එහෙම මී මීකන් අලුගොන් හම ෆාග කොල්ලි ආදාග බේනු කුරවාගේ නුවානෙ එකකු රීත්කො වාහක දක්කායරුග ඒ මාලේග මා කුරින්ගෙන් ආදේ එගොතක මිහාර දිවෙයිබෝග දරජ බස්මගු බේනු නොකුරේ ඒ තෆාතු ඉන්සානි තෆාතෙන් නොකුරේ මිහාර බස්මගුන් මියොතී මිහාර ඉන්සානාගේ ගදරා ගුලිෆා එම දිවෙයිබෝගේ දරජ මෙවනි හයිසියතවර බොඩ එමේ ඉහුත්‍රාම අදබ අදබ ඉහුත්‍රාමගේ බස්මගේ ගොතුග දිවෙයිබෝගේ දරජ බේනු කුරේ විමා හුන්නානි රංගලා
1: දැන් රියාෂා මිවාහක දක්කනි මෙඩම් ජෙහෙනි චීෆ් ගෙස්ටුගේ ඇප්පුලන් අයිපඩ් අරුවන්
0: මියර් චීෆ් ගෙස්ට් අනු ශර්වමනෝ ඇප්පුලන් අයිපඩ් අරුවන් අරුවන් වානි
1: මෙඩම් ජෙහි වඩා යනවානි දත්තෝ
0: ජෙහෙනි ජෙහිප වඩා ගන්නවා
1: එහෙන්තෝ
0: මෙඩම් ජෙහෙනි නොත මෙඩම් කුරබන් ජෙහි කමකි ශර්වමනෝ ඇප්පුලන් අයිපඩ්
1: එරුවන්
0: එරුවන් මිහාරකන් ඇස් කියනි

0: කීරිත කොරුවානකි එම්මෙ මතිරිෆයි
1: එපතු ගව බයෙන් ආයත්තක සූරැත්ත බාබලෙවි තපාත් හාදසතක සබබ්තක ගුණකි
0: එ හාදසතක සබබ්ත එහුන් තෙරනා හමේ ගෙනස්තනි
1: සබබුන් නොසූල්
0: හමේකනි දිවේ රාජ්‍යේ කාඩු
1: එංහා 4349 kHz medium wave আদি 89 MHz FM band
0: intizar kollapa
2: kiritiye mati veri pote fagati magai hidayate
1: engha 4149 kHz medium wave 89 MHz FM band
0: divehrajche ke adu

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාර කුරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: ඉතුරු කමෙන් හිංහම ජෙහු මෙ දිබිගෙන් දානිකම උම්මිද කුරන්ගෙ වරබොඩ ශුක්‍රියා වකි වෙලාන
1: වරබොඩ ශුක්‍රියා
0: වරබ බාජ වැඩේ කගේ
1: දෙ පරුහබ වර ගිනේ නන්නට නන්නට කො කොන්නා එක බද්දල නොයදෝ
0: බද්දල නොයත
1: මිහුගෙ
0: මිය බද්දල් වේනු
1: ආ මිරේදන් කිතරේ ආතර උපස් හරේ වන නොර කො ග මිරේ වේනවා
0: එහෙන් වේදාන මිය බද්දල් වේනු කි හා උපා වෙරි
1: ආ වරංග කො මිරේ වරංග උපා වේ ජන
0: ආ
1: රබ්බණ මරවා සම
0: වරබ්බඩ ශුක්‍රියා එහෙන් වි මම උපලා එකී ගලව ජහ දේන වරබ්බඩ ශුක්‍රියා වකි වේලා නංගෙ
1: ආ
2: වාස වාස ආ සම නිම්මාලුම කුරින් හම දෙතින් එච්චකේ බොන්නේ දානිගේ එම්මෙ අඳිරි රේෆහොස් ඉරවරා ෆදෑන් හයාතුගේ එම්මෙ දති වගුත්තක් ෆව් ෆසේකම උෆාරිකන් අණ්ණානි මානෙක කෙත්තරිකම උම්මීදායකු දෙමිහුරුමුන් කොම්මෙ දති හාල්තක ෆව්ස් ලුයි ෆසේකන් ලිපේන ඒගේ ඉතුර හිවරකී බිරිවරිකමෙන් නෙතුමෙන් නෝ එයි බිරා දතිතකායකුවෙස් හුට්ටුමෙන් නැති කුරිය ෆියවලලුමගේ කුලදානකන් මානෙකි හගේගේ හිවරුක දමීහකී දිමාවා හුරස්තක ෆස්නුජෙහි අමාස වාසිලුම මසෙක්කි කුරා මීහායි
0: මිފަދަ ಆಮಿ ಹಿವರ್ಗೆ ಬಸ್ಕೊಳ್ತಂ ಅಲ್ಗುನಮೆಂಗೆ ಮಿ ಶೋಯಿಂಗ್ ಹಮ ದೇತೆರೆ ದೇತೆರೆ ಕಿಯಾಲ್ ದೆಮು ಮಿಯೈ ಮೆಹರ್ಮೆ ತಿ ಶೋಗೆ ನಿಯುಮಕಾ ಹಮೆಯಂ ಆಸ ಮಿರೇಗೆ ಮಿ ಶೋಗ ಹಮ ಬರಕೀನ ಎಹುನ್ ತೆರಿಂಗೆ ಮಿಯದು ವೇತ್ವೆಗೆ ಮಿದಿಯ ಗೊಯ್ ಅಡುಯಿವಿಗೆ ಗೊಸ್ಸಿ ಮಿಯದ್ಗೆ ಮಿ ಶೋ ನಿಮ್ಮಲ ಫಮಿ ವಕಿವೆದನಿ ಎಮೆಹಾ ಎಹುನ್ ತೆರಿನ ವರಂ ಉಫಾವೆರಿ ವರ ಬಾಜ್ ವೆರ್ಯ ಕಂ ಎದೆ ಮು ಮಿಯದ್ ಕೀನೆ ಶೋ ಫೆದ್ದಿ ಮೊಹಮ್ಮದ್ ಶಾಫಿ ಶಫಿಗ್ ಶೋ ಫೋನುಮುಗ ಪ್ರೊಡ್ಯೂಸರ್ ಗೆ ಗೊತುಂ ಎಹಿ ತೆರ್ವೆದಿನಿ ಶಾಫಿ ಮಿಗೆ ಇತುರುನ್ ಶೋ ಫೋನುಮುಗ ಟೆಕ್ನಿಕಲ್ ಗೊತುಂ ಎಹಿ ತೆರ್ವೆದಿನಿ ಸೂದಾ ಮಿ ಶೋ ಎಹುನ್ ತೆರಿನ ಹಮೆಯ ಮಿ ಹುಷಹಳಾದಿನಿ ಸಮ
2: ಅದಿ ಅಳಗನ್ ರಶ್ವಾಣ್ ಉರಿ ಹಾಯುನ್ ತೆರಿನ ಸ್ವರ ಬಾಜವರಿ ಅಮಾ ರೇಗಂಡ ಕೈದಮು ಶೋ ನಿಮ್ಮಲಫ ವಕಿವೆದಾನ ವಸ್ಲಾಮ ಅಲೈಕುಂ

0: අංගෑදී උගන් නෑදී මුනිෆෝයි ෆිල්වා දිනමුග
1: හෙදුවරිකම්මායකු
0: එකවරි කමායකු
1: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම් මෙගාතුග දිවහිරාච්චයක අඩු
0: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්

0: අධිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කම් හොරි සුවරුගිය තියබෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කොරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.